උජිගින් සෙත්තුනේ මේ අගි අතරං නිමිතාගි ya baru ya 101.3 FM YFM Begulai Sejalai.